0: 굴지고 굴지. 기다려 왜 아또 내리걸리지? 쟤 꼬꼬니 내리겠죠.
1: 내리걸어 펼치 보지. 그거다 맞아래. 솔직히 아마지 기 후에체 고리다나 같이 이루어체. 오 자기 또 오늘 내리 회가체. 아슐레도 아미 오 걸리스틱 페라로 배 캐치남. 근데 또 내리 회가체 보지니. 라무다 아미 쿱 타이드. 시기 약간 자고 거름자.
0: 또미 아줌마도 이 거래 보셔. 아미 애꾼이 아시지.
1: 아미 그분이 샤프노. 그래치 바보 কমলা কমলা কমলার সঙ্গে আমার তো কোনো সম্বন্ধই নেই আমরা সম্পূর্ণ অপরিচিত তবে ও আমার সহযাত্রী নেই